ඉනේ අන්ද කූපතේ විර්ලේකේ සාලකා ආද අන්ත මද් ප්‍රවසෝයි ආපේ කර්තා කරේ සොහොයි ප්‍රම්පෝ මිටියා සාද් සංගතේ දාලද නා කොයි කාලකා ඌතම බාණේ ගාව ගෝපාලා සාද් සංගත් කී මංගෝර වාලා වාසන මේට නිබ